0: දිවෙහි FM දිවෙහි නායකු නොමැති එක මෙගාහර්ට්ස්
1: දෙන් ඉنسانගේ ෂුඌර්තක ඛයාලුත අනෙ ඉنسانක වාසල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තක තජුරිබ එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොලෙරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගේ බේනු හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගේ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅ්මිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුළුගෙ බේනුම් කුරුමක් වනී අංගවාෆා رسول الله صلى الله عليه وسلم ارشاد دبوا فاوا غوتوغا مسلمكو اچچ بونا نما بونام واني هيو باه هيو باه بونه وينن نما اچچ نوبونه هانو هورون ما مولو حکمت تریاکو ايناگه کودا داري فولا دين نصيحتيگا بونه فاوا کما ريوا كوري فاوي تيبا ميهکا جدلو کوگين بالي بيدانه اکماکو හනුහුරෙගෙන් බයෙන්නවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරෙ එහෙන් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශෙ ෆහෙ බුනෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරාන්ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්.

0: Shala. Ela na Shala.
1: නොදී එකම මෙගාහර්ට්ස් දිවයි FM දිවෙහිගේ මුණෙෆුවේ ෆිලුවා අදිනුමග අපදොස්.

0: දිවි හිය කමුගෙන ස්තෙනි
1: වයිරල් වයිස්
2: ඒකි ගොයිකොතු මග්පූල් ලෙස්වා ලවතකා ඒකි චාර්ට්තවගේ එම්මේ ටොප් ලවතකා අද මිනුනස් ඒකි ප්ලට්ෆෝම් තවගේ එම්මේ වයිරල් ලවත
1: viral vibe
3: venu me sura fenilaure
4: komme hafta gives aditya dohge mendur fa de jahairu repeat homa dohge regandu igar jahairu adi angar dohge mendamu bar jahairu
0: viral vibe hama ekani modi heki megahertz divi fm
5: abada fehi lavata kai ko maaji ge tiriya
6: ಹಿತ್ತಕುಂಜ ಆಗಹೋದಿ ಎಮ್ಮೆ ಗಯಾವಾ ಫಣ್ಣಾನುಂಗೆ ಹಂದಾಂತ ಕಾಯಕು
5: ಹಂದಾಂತವ್ಗೆ ತೆರಿಯ ದತುರು ಕೊಲ್ಲಮ್ಮ

0: රීති අබදුව රීති
1: නොදිය එක මෙගහට් දිවෙහි එ අබදුවස් එම්ම ගාත
2: මේ ඉස්මයිල් අෆන්

0: නොදිය එක මෙගහට්ස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත.
1: තරින්ගේ ප්‍රොෆයිල්.

හික්ගෑම් අඩුතකා එහාම හික්ගෑමු මියසිකායකු නොදි හෙකෙර නැක හටස් දිවහිෙත්ම

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

රීති අබදුවස් රීති නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙගාතුගා.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග
1: එම්මෙෆස්
2: මොනිෆෝයි ෆිලෝන්ගේ දායරා එම්මෙතාසක්.

0: මිනිහුන් ගිනවී වෙහිකල් ගිනවී මගුතක් කුදිවී නොකතා වරුණි. රක්කා තෙරිකං නැතමුම් මෙදැනි රක්කා තෙරිබං එම්මෙන් ජහේ.
1: නිකංකම විස්නාන ලෙවුණීම ඊගල් තිහා දෙර
2: තිමායා එහෙ මීමුගේ සලාමතටකා කොම්ම මීහකු වෙස් ගවායිතකං හුරුමෙත්තෙරිකොන් හිතු මුහිමු. මගුමතීගේ අමාංකක් එම්මෙන්ගේ රක්කා තෙරිකං.

ගන්නවාන නමයි ෆහ එහිදු සලාමැව්වගෙන් දියුමෙන් නැති අදි ගාතුගාවා තනකුම් එවරෙන් හිප්පවා ගෙන්දවා නැති.

අදි එවරෙන් බුණා නෙති තිමම්මෙන් මිහාරු එකුරවානං ඊමාන් වෙජ්ජයිමුයි දුරුගාවා තැනකුන් එ ඊමාංකං එවරෙන්න ලිබේනී කිහිනකුන් හෙයේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය 1 MHz
1: සාදුවද ඉෂින්ද
2: කමුක්ත වලවඬක් ගොවාලෙවි
1: සාදුවකේ හවල් කරා කොබ්බම්මස් එක්කතේ වර ෆරවාතරි කමයි කේ රංගල කුරා මොජ්ජෙ අහරම් බෙලියස් නොබෙලියස් ඔරිහා කමස් තිකොරනේ වර ජිම්මා දරු කමයිකො එකම් ෆහගක ශුක්‍රිය අදා කුරම් වෙගෙන් ගොවාලි
2: ශුක්‍රියා සර්
1: තිකතන් අබදස් කුරියද්ද ති හිවර ෆරවාතරි ක දෝකන් නොලාතින්ගේ
2: ಹಿಮ ಬಿಹಿಗೆ ಅಲಾಮೆತ
3: ಹುಂಗೌ
2: ರೋಗಾಜೆಹು
3: ಕೆಸ್ಸುಂ
2: ಲೋರೆವು
3: ಹಮುಗ ಅರಬ್ ಬಿಹಿತ ಕೆನ್ನಗುಂ
2: ಆಮುಕ ಬಿಹಿತ ಫುರಿತಮ ನಗಾಣಿ ಮೂನಾ ಕಾರುಗ ಎಫ್ಒ ಮೇಮತಿ ಬುರಕಶಿ ಅತುಗ ಅದಿ ಎಫ್ಒ ಫ್ಯಾಗ
3: ಹಿಮ ಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಡಿಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಹಿ ಫರ್ವ ಹೋದವ
0: ನೋದಿ ಹೇಗೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ ಅಬದುವಸ್ ಎಮ್ಮೆಗಾತು

0: Shamiani.
1: ගඩේ මෙහර් මෙවැනි අගඩි ෆන්සස් අම්මිනි ටින්ගා ෆනකස් ඉතුරු බෑවරිකා මේ වාහක දක්කාලනි මෙෆාරෝ නහුවා අස්ලාම් දෙකු නහු
2: වාලේකුම් සලාම් සමාව
1: කොබා කීනේ හාලු නහු
2: හාලු රංගල් සමා කීනත්
1: හාම රංගලු හාලු ඉංගෙ
2: එකම හේ රෝගා දෙන කොබන් මණ්ඩා
1: මි රෝගා නු ෆිදා මියුලේනි රංගල් බේහෙන් හදාලු බල නහු නික
2: ආලු බල කරගල් බේ
1: හාම හාම රංගල් වෙලා ෆා කොල්ලනි රංගල් වෙලා ෆා කොල්ලනි මියන් එබ ජෙහෙ වර වර්ගද බේහෙක්කා මි හැම නූලුණු මි ෆහරු ඉංගෙ මීගේ සලාම නුවවිගේ මිවුලෙනි රෝගා ඉංගෙ දැන් අනින් ඉං හැම හාලෝ වලම රංගලු ඉංගෙ
2: මමයා හිතායි පොද වර බොඩක්
1: ඒ වර බොඩ මි හැම රෝ ගලකන් එරිගෙ නු ෆෑබේන කොලෙ නේති ෆ මිහිරි ඒ මිග මසලේකි ඈ දෙව වෙට්ටි ගන්න ජෙහෙනි ඩියුටි ගති උලෙනි
2: මන්තිරේ හදාද බලා
1: රංගල මන්තිරේ හන හදාන වාක හැම අස්තුස් ಬಾರಜ ಹರ ಮಿರೆ ಅವಸ್ ನಿಮೆನಿ
2: ಆ ಏಕಂ ಆನ್ಲೈನ್ ಹೆಮೆ
3: ಬಾರಜ
1: ಹರ ಕೋಬಾ ಕಾಫಿ ಎಂಗೆಚೆ ಬೋಲಾಫಿ ಆಮುಕೋ ಕಾಫಿ ಬೋ ಗಡಿಯೆ ಕಿ ಕೋಬಾ ತ ಮಿಹೈರ ದೋಬೋನಿ
2: ಪೇನೋ
1: ಎ
2: ಇಸಿ ಬೋಬೆ ಗೋಸ್ಟ್ ಪೇನಾನೆ
1: ಆ ಅಬದ ಕಾಫಿ ಜಹಾ ಗೆಂದೋ
2: ಪಾಪಾ ದೋ ಆ ಇನನಿ ಕಾಫಿ ಎ ಪೆಜೆ

0: මිදෙන් වරන් හිතාම්වරි ලෝබීගේ හාදත බයන් කොල්දිහෙ මොන්නනි මේ හාදතු මෙති මුලින් බදජයෆේ දුනියේග තිමන්නය මෙති ගොච්චක දිමාෆේ එගොච්ච දිමාව මි දිමාවී හරන්ගේ හිතා තිය හිතා ගුණීම එ ලෝබින් ආදාවගෙන් දෙන් දිමාවී කමකේ එම කමකී කොබයකන් දෙන් පහතු කඩිතකු ඔු ිලාන කෝ ලබාපුරේ.
1: මාවට තප්සිලක දාකන්න නැතිම වර මේ සරිහකොන් එබේගේ ಹಾಲತು ಬದಲ್ವೆಜ್ಜಕ ಹಿತ ಹಿತ ಗುಳಿಜ್ಜಕ ಲೋಭೆ ಆಲಾ ವೆಜ್ಜಕ ಏವೆ ಏಸಾಮ ಅದಿಮೇಂಗೇನೆ ದೆಂ ವಾಗುವೆಂಗೇನೆ ಕಡಿಕೆಯಾದೆ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: වාහක දෙක්කුමුගේ නිමතකී කීර්ති අල්ලාහු ඉන්සානුන දෙව්වා ධර්ම කුරවවාවා වරම් මතිවෙලි නිමතේ එකමුගේ වසීලතකී දූ එහෙන්කමු දුලුගේ බේනුන් හේගොතුගා හිෆුමෂා බේකාර වාහක දෙක්කුමුන්නා මීහුන්න ගෙල්ලුන් දෙනිවි කංකමුන් දූ සලාමක්කු රක්කාතෙරි කුරුම මෑවෙගෙන්වා ඉස්ලාම් දීන් ගොවාලබ්බාෆාවේ මිගොතුන් දූ රක්කාතෙරි කුළොවමකී දින්නවා කාමයාබ ලිබුමුගේ සබබ තහුගෙ තෙරෙයින් සබබෙක්කමුග ඉස්ලාම් දීන් කඩාළුවාෆාවා කඩ එළොවුමුන්නා අදි මිගොතක් කඩ එළොව්වි ඉරු ඒ වාහක ඇස්ෆා වනී ඉස්ලාම් දියනුගේ දෙ රුකුන් කමුගාවා නමාදා ޒަކާތާ ދެމެދުގާކަމަ ވުމުން ދޫ ރައްކާތެރި ކުރުމަށް އިސްލާމް ދީން ބާރު އަޅާފައިވާ މިންވަރު ހާމަވެގެންދޭ މިކަން ބަޔާން ކުރައްވާ ކީތ ﷲ ވަޙީ ކުރައްވާފަވެ ޤަދ އަފްލަޙަ ﻟﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤﻤ والذين هم عن اللغو معرضون والذين هم للزكاة فاعلون معني مؤمن كامياب وجكن كشواري امي هنكي امي هنگه نمادوغا مدو ماتيري بيتي بي مي هنن ادي ابا امي هنكي بيكارو واحكتكا كنكمون درهلي بيتي بي مي هنن ادي ابا امي هنني زكاة دي مي هنن ادي ميگه ايتورون هيوباس بنموغي مچا دو هانوا آدكو ege beenun heyogotuga nuhifaha hindaku alaage iimankan siidaave furihamave adi ege sababun timaage nafsa libigenwa ruhani furihamakan naannaanekan kit rasulullah sallallahu alaihi wasallam bayan kurawafave hadith kurawvi la yastaqimu iimanu abdin hatta yastaqima qalbuhu wa la yastaqimu qalbuhu hatta yastaqima lisanu manai alaage his sida vejjoma daanden enaage iimankan sidaanu mahutte adi enaage du sida vejjoma daanden enaage his sidaanu mahutte ehenkamun algon menge macca laazim wegen wani wahaka dakya fi nama heo bas nuuni nubunu adi edu riveti bas munu muge macca aada kurubu ei riveti bahun wahaka dekkumaki wara mativeri adabaka vaatiya ಅದಿ ಐಫತ್ತರಿ ರಿವೆತಿ ಹೇವ ಬಹಕಿ ಏಗೆ ಸಬಬುಂ ತಿಮಾಗೆ ರಹಮತ್ತರಿ ನಶಾ ಅದಿ ಅದುವುನ್ನವ್ವೆಸ್ ಹೇವ ಅಸರುತಕ್ಕೆ ಫೋರಾಣೆ ಕಮಕವ್ವಾತಿ ಇಫದ ಹೇವ ಬಹುಗೆ ಸಬಬುಂ ರಹಮತ್ತರಿನ್ನ ಕುರಾಣೆ ಹೇವ ಅಸರಕಿ ಏಗೆ ಸಬಬುಂ ಎಮಿಹುಂಗೆ ಮೆದುಗಾ ಒನ್ನ ಗ್ಯಾಕ್ಕಮ ರಹಮತ್ತರಿಕಂ ಇತುರ ಬದಹಿವೆ ಎ ರಹಮತ್ತರಿಕಂ ದೆಮಿಯೋತು ಅದಿ ಇಫದ ಹೇವ ಬಹುಗೆ ಸಬಬುಂ ಅದುವುನ್ನ ಕುರಾಣೆ ಹೇವ ಅಸರಕಿ ಏಗೆ ಸಬಬುಂ ಎಬ ಅಮೀಹುಂಗೆ ದೆಕೊಳುವೆರಿಕನ್ ನೆತಿಗೋಸ್ ಎಬ ಅಮೀಹುಂಗೆ ಮೆದುಗಾ ರಹಮತ್ತೆರಿಕನ್ ಉಫೆದುಮ ಮಗು ಫಹಿವೆಗೆಂದಿವು ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಮಿ ಮತಿವರಿ ಉಂಗಣ್ಣವಾ ದೆವ್ವುಂತಕ ಎಗ್ಗೆವ್ವಾಗೊತುಗು ಮತಿನ್ ಅಳಗೊಣಮೆನ್ ದುಲುಗೆ ಬೇಣುಂ ಕುರಮುಂದಾ ನಮ ಇಸ್ಲಾಮೀ ಮುಜ್ತಮಾತಕುಗ ಅಬದುವೆಸ್ ಉನ್ನಾನಿ ಹಮಜೆಹುಮಾ ಸುಲ್ಹವೆರಿಕನ್.